ආහාර කෞකටයෝ පෞරාණදගායි අෂ්ටමාල කෞසක සංගලායි පුන ආයෝ හිඬෝල පංචනාර සංඝ අෂ්ට සොත්ත.